0: දිවෙහ FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්
1: කොම ඉන්සාන කීවෙස් එහෙ මිහුන්නා තෆාතු විශ්නොමෙක් ගෙන් ගොලෑමිහෙක් එක එකකන් කමාමෙදු විශ්නා ෆිකුරු කුරුමුගා ඛියාල් තෆාතු වනී එහෙම් වෙගෙන් ඒ අල්ලාහුගේ හිකමැෆුලුන් එකන් හමජස්සවා ෆාවා ගොයි කන් කමාමෙදු විශ්නා ෆිකුරුකොක් වාහක දක්කා හිදුමුගා කොම්ම මීහකු වෙස් එහෙම් මීහුන්ගේ ඛියාලන් හුරුමැත්තෙරුකොන් හිතුමී මෑ මීහුන්ගේ ගොයි ඉස්ලාම් දීනුගා ඔන්න ගොතකී තිමාගේ අමිල්ල කංකමුගයා තිමා එතනෙක්ගා ඉස්ව හරකෑතෙරිවා තනෙක්ගි කංකමුගයා මුළි කවුමක් මංෆාහුරි කංකමුගා කමක් එකශීගෙන්වා මීහුන්ගේ මශ්වරායා ඛියාල් හෝදෑගෙන් කින මීහුන් එබ්බස්වා ගොතකන් එකංකංකුරුන් අغලබීයත තබාවුමකී එයි එගොතක් කන්තක් කුරා මීහකු හමමගුන් එක්කිබාවෙගෙන් නොදානෙකන් می امتو گمان نبی یا ونی انگوافا اتر اک لیگ فان کی اسلامی امت مین اللہ دیکھے وی ایم میری وتی نمونا کن کی ریت قران گا انگوافا وا ہندو اسلامی امت نسب وا کم می می ہکوس اک لیگ فان دیکھے وی ریت نمونا ی تبا وان جہے نے اتر مین نبی یا گ سیرت دراسا کو فی کم می می ہکا وان ہنا وی گن نوا نے حقیقت کی ඉතුරු එකලේගෙ ފާނުގެ ޚާއްސ ފޮޅުކަންކަމުގައި މުޅި އުންމަތަށް ކުރިމަތިވާ ކަންކަމުގައި ކަމަށް އެކަށީގެންވާ އަދި އެކަލޭގެ ފާނު އިތުބާރު ކުރައްވާ މިސްމީހުންނާ މަށްވަރާ ކުރައްވަމުން ގެންދެވިކަން އަމިންލަ ފުޅު ކަންކަމުގެ މިސާލަކީ ಇತುރު އެކަލޭގެ ފާނުގެ އަނބިކަ ބަލުން މައިން ﷲ އެކަ މަނާޔަށް ރުއްސުން ލެއްވި ޢައިޝަތުގެ ފާނާ ބެހޭގޮތުން ބަޔަކު މީހުން ހަދައިގެން ދެއްކި ދޮގު ވާހަކައިގައި ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಮುಳಿ ಉಮ್ಮತ ದಿಮಾವಾ ಕಂಕಮುಗೆ ಮಿಸಾಲಕಿ ಪದುರು ಹಂಗುರಾಮಾಗೆ ಕುರಿನ್ ನಾಫಹುಂ ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೊತಾ ಉಹುದು ಹಂಗುರಾಮಯ ಖಂದಕ ಹಂಗುರಾಮ ಫಿಶುಮುಗೆ ಕುರಿನ್ ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಅದಿ ಮ್ಯಾನ್ ಅಲ್ಲಾಹು ಇತುರು ಏಕಲೇಗೆ ಫಾನಂ ಅಮುರು ಕುರವ್ವಾ ಅಂಗವಾ ಫಾವನಿ ದುನಿಯವಿ ಕಂಕಮುಗ ಮೀಸ್ತಕುನ್ನ ಮಶ್ವರಾ ಕುರೆವುಮ ಏಕಲಾಂಗೆ ವಹೀ ಕುರವ್ವಾ ಫಾವೆ وشاورهم في الأمر آل عمران سورة جي ستيك فانساس نوانا آية ماني أدي كنتكو غاكا ليك فانو إميهن مشورا كرواش دنيوي كنكمو غا مفد هردنا أصولك كان إليفا واحدو مسلمون جترين بايم ميهم مي أصولا خلافا عمل كرمون داتا فنكمي هتاما هوريكامي شكين نگتو غا تمايا فنكتكي ಎಮ್ಮೆ ಮೊಳಗೊಯ್ಕಂದೆಕೆ ಎಹೆ ಮೀಹುನ್ನ ಫೆನ್ನಗೊತ ಹುರುಮೆತ್ತೆರಿಕೊನ್ನುಹಿತ ಅಗ್ಲಬೀಯತ ತಬಾನುವಾ ಮೀಹಕಿ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಗೆಂದಾ ಮೀಹೆ ಕೀತಿ ರಸೂಲಾಗೆ ಫಹುಗಾ ವಡಾಗೆನ್ನೆವಿ ಖಲೀಫಾಯಕು ವಿದಾಳುವೆಫಾವೆ ಮನಿಸ್ತಬದ್ದ ಬಿರಯಿಹಿ ಫಕದ್ ಹಲಕ್ ಮಾನಯಿ ಎಮೀಹಕ ಫೆನ್ನಗೊತುಗಾ ಹಿಫಹಟ್ಟಾಫಿ ಮೀಹಾಯಿ ಹಮಕಶವರುಂ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಜ್ಜ ಮೀಹೆಕೆ اللہ فرہم گتوگا ایمان ویگن تیبے مومنون نکی دے دنیے گے نصیب ورین کموگا اللہ کنڈ علوا فاوائرو ایبامی ہنگے کی بیگا اشاگن فاوا متی وری صفت کامدو کیرد قرآنو گے اتن آیتے گا بیان کروا فاوے ادی انک کلون علو گنڈو من مسلمون گے نفس تاوگا اے صفتان اشاگن نیومون اے نفس تا زینت

කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහයකෙන් මෙගහට් දිවෙහි එෆෙමු. ගන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අකිසේ කුමත්.

0: ගඩිමි හර අගඩි හතාවස් මෙටම දෙහක මෙගත් ේ ෙ මිගඩි ගල්ගුම කුිය මි රාජ හිද රම ෝ ගල්ගම හුන්තරන බෑවරුමගේ ෆිසත ඔන්නන් පියස මයයින් ඩම් 91න්න මෙසජ් කරව අල්ගුමගේ මිශෝග තෙරෙන් ෆිසතරවාන රාජ හිදුරා මිශෝග තෙරෙන් අංගාර දහකි අල්ගුමින් ගෙනස්තේ බෑතහුග තෙරෙන් එහාරා මිහාරු මි නම්ග ගෙනස්තේ බයිකන් හාස කරාද හ ඒ මිහා හිසාබුන් එහාරා මිහාරු මියද අල්ගුන් බලාලා ලවය ಮೇದ ಅಲ್ಗುನ್ ಮೇ ಬಲಾಲನಿ ಇಂಗ್ರೆಸ್ ಕುರಿಗ ಲವೇಕನ್ ಹೇ ಮಿಹಾ ಹಿಸಾಬಂ ಎ ಬಾ ಮಿಹಿಮನಾಲನ್
1: ಎಹಾರಾ ಮಿಹಾರ್ ಎಹಾರಾ ಮಿಹಾರ್
0: ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ ರಾಜ್ಯ ಹಿಂದುನಾ ಮೇ ಶೋಗೆ ತಿರೆಂ ಅಲ್ಗುನ್ ಮೇ ಗೆನಿಸ್ತೆ ಎಹಾರಾ ಮಿಹಾರ್ ಮೇ ಬಯಂ ಅಲ್ಗುನ್ ಮಿಯದು ಮಿನ್ನಿಕಿ ಇಂಗ್ರೆಸ್ ಲವೆ ತಂಗುಳೆ ಕುರಿಗ ಲವೆ ಎನಮಿಸ್ ಮೇ ಲವೆಯಕಿ ವರ ಬೊಡ್ ಮಕ್ಬೂಲ್ ಕಮಿಂ ಹೋದಿ ಲವೆ ಲವೆಯಕಿ ಬಿಜಿಎಸ್ ಕೆ ಹೌ ಡೀಪ್ ಇಸ್ ಯುವರ್ ಲವ್

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතෙ නේගෙ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාකුතකායකු

0: TVFM නුවදි හේකෙම නබහ
1: දාන්තකා ගුලිපවි ටිකෑම රීති නවතසා
2: රේ ආතෙස් කුරියේ
3: නුවදි හේකෙම ගස් TVFM ගේ මේ හැන්ඩි
1: බයි ලවත කොමස් පෙරිකෙ
2: දෙගොන් ෆිල්මර් නෝ නේ කිය
0: හම දිවෙහිගේ මොනිෆු ෆිල්වැදේ නමුග අබදුවස්

ආල්වාශ් හම කෂවරුන් දෙදුවහුගේ තෙරේගා බින් හෙද්දෙවි රස්කලාංගිය තියබෑ මීහුන් කාෆිරුවේ අදි එකලාංගිය තියබෑ මීහුන් ශරීකුන්තකෙල්ලනී හියේ එකලාංගෙයි ආලම්තවගේ වෙරි රස්කලාංගේ

මුනිියවස් ෆිදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම.

0: Lunch break.
1: Lunch break.
2: Lunch break.
1: Lunch break.
3: අද බියුටිය කී හැමකෙනෙ බේරුෆුෂුම් ෆෙන රීතිකමෙන්නු මිහාගේ සාප්තා හිරුකම කී රීතිකමගේ එම්මෙ මොහිම්මු බහ මිහා සාපුක රීතිකොන් හුරුමං අමිල්ලා හෂිකණ්ඩා ෆේරන් සාප්තා හිරුක බෙලෙහිටුමකී එම්මෙ මොහිම්මු එක්කන්ත මිහාගේ රීතිකන් ඉතුරුකොතේ එක්කන්ත වෙස්මෙ අමිල්ලා නප්සං අලාගොමා සාප්තා හිරුකොන් හුරුමකී මිහාගේ නප්සානේ දුලෙහෙකන් ඉතුරුවෙ හාස්කන් කුඩකොද්දේ කමෙ මිහා රීතිකො සාප්තා හිරුකොන් හුරුමං අමිල්ලා නප්සං ඔන්න ගදරු උෆුලි මුජ්තමෝග තෙරේගා එමිහකන් ඔන්න මක්බූල් කමෙස් ඉතුරුවෙකෙන්දේ ಬ್ಯೂಟಿ ರೂಟಿನ ತಕ್ಕ ಕೀಗಿನ ಫಹರ ಮೀಹಾಗೆ ನಫ್ಸಲ್ಲಿ ಬೇ ಆರಾಮಕ ವಿಸ್ ದೇಗಿನ ಬದೇ

0: නුවදියක මෙගහර්ට්ස් දිවයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක පුළුවාලවේ දොරෙන්.

0: කමෙන් නොහිඟා හම එකනේ බොඩුවමුන් ඇවරක දුරු වී කුඩේරුග රට්ටේන බයිෆාරවා ගොත ඒන මෑරුලනි ආර්මග රශකුවස් නූ නොෆැන්නතාවස් දෝස්තක වෙජ්ජේ එකමකු බෑස්කලුග රංගවීල අඩුයිවේ කොම්ම ෆහරකු හතිව සේනමතින් හඳ ඇන්වේ ආරම් බේනු වෙහම එකන එම්ම ෆහරකු නම් වෙස් මිහික්ක කාතකු මෙවාහක බුණෙදන් අඩු හැදිනේතිද වර බොඩ ශුකුරිය
1: ಬೈಸ್ಕಲ್ಗೆ ರಂಗಬೀಲುಗೆ ಅಡು ಮರತ್ ತಫಾತ್ ಏನು ಆರ್ಮಿಂಗೆ ಹಿತುಗ ಅಬದುಸ್ ರಕ್ಕಾ ಕುರೆಫ ಮಿಹುಣ್ಣಣಿ ಹಗೀಗತುಗ ವರ ಕುದಿ ಕುದಿ ಆದಾಗೆ ಕಂತತ್ತ ಕುಡೈರುಗೆ ಎ ಹಿಮೇನ್ ಕಂಗೆ ತೆರೆಂ ಉಫೆದಿಗೆಂ ಯಾಲ್ದು ಎಬ್ಬ ಎ ಮೌಸುಮ್ ಹಂದಾಂತಂ ಆವಿಗೆಂದಿಯ ಎಮ್ಮೆಹಾ ಫರಾತಕ ಅಣ್ ಫರಾತುಂ ರೀತಿ ಲವೆ ಮಿಹಾ ಹಿಸಾಬು ಮಿಗೆನಿಸ್ತೇನೆ.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක පුළුවාලවේ දොරෙන්.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: හිමෙන් ඉවතිරා
2: බුණ නුකිරිපවා වාහක්තක පුළුවාලවේ දොරෙන්

යබෑ මීහුන්නට්ටක නාම් සූෆි ලෙව්වි රස්කලාන්ගේ එයි තියබෑ මීහුන් එයින් බෛතකෙච්ච සවාරුවේ අදි එයින් බෛතකෙති කෙවමට්ටකයි.

මීහුන්න මංෆාතක වේ අධිතිය බෑ මීහුන්ගේ හිත්තවගාවා බේනුන්තක එතකෙතීගේ මතිීගා දතුරුකෝ තිය බෑ මීහුන් ෆෝරුමට්ටකයි අදි එතකෙතීගේ මතිීගයියායි උළඳු තවගා තිය බෑ මීහුන් එත්තනුම් අනෙත්තනම් උෆුල්ලේ

0: ගඩින් මිහාන් මෙවනී හතරුගඩි සාලිස් ෆස් මිනිටින් ගාෆන් වදේක මෙ ගහටස් තිවේ එෆෙමුම් මිගඩික කුරියම් මිදනී ටී ටයිම් රිකවෙස්ට් මිශෝ අනකැස් ඉතුරු බෑවරයකා මි ශෝග මි වාහක දක්කාලනි අස්ථාමදැකුන් රීම් කියන හාලු
1: රගලු
0: හද දුවහෙ කොල්ලා ෆේති ගුඩි කොංග මෙග තිවුලෙනි ඒ හද උෆලුන් තීරි කියී නැවී අනික්ක ආශිදෑ බද්දල්වී මිහර තී ඉතාම වෙරි කන්තකුන් අර ගණ විජ්ජතා රංගල් වෙච්චේ ඒ කන්ත රංගල් වෙච්චේ එහෙම්වීම රංගල් ඉගේ
1: එන සැලමුණ තිය
0: එක්කල සමාය හෙදියේ කී කැතයක් කියනි එක එක්කල කී කැතයක් කියන හඳාන විසින මිහාරු කඳු ෆති කඳු ෆති රීම්ගේ කඳු පච්ච අබද සමා වන්ජය හෙනි රීමනු කෙර අමිල්ලේ වෙ සලාම එබුණක වෙස්තෝ එහෙන්තන් මීහු මෙසජ
1: කුරණේ
0: මෙසජ නුකුරාශය එවරම් බුණෙබල එවර මෙසජ නුකුරාශය රීම්ම කොංකමකු තිවුලනි මිගඩීග
1: මිගට මියවලන කොට්ලි හදා තියසාග මියවලන
0: රීම්ත කොටට තිහදනී
1: දත්තම බේවෙන එබහුල කවග
0: ඒ බිසිකම ගදෝ තිවුලනි සෑ කොල බොවිද්ජේ
1: මෙහාරු
0: බොවිද්ජ සම මෙදම රංගලු සයිබ්බෝයගමින් අස්ලු සයිබ්බයි හම කොබා එහෙම්වීම මියොති අනෙක්කාවෙස් කල්ලාවී බේවෆා එලවා කිහාවරක ජෙයියත හිංගම ජෙහේනිරීම් කොංකුජ්ජක හාස කුරම්වි අන්නට සමාගෙන එබුණි එබුණි එබුණි එබුණි සමහිතම වෙසරියේ ඕකේ සමා අඩුවහන ඉරාද කුරවයා මී හඳන් හුරියා හම සලම් මුණ දෙන ඉගේ
1: එන කුමද මිහරු
0: එන මේ දෝසේ ඔෆ් තුවාස් එහෙමීම නාන්නන නොෆීහක ඕකේ වර වැදුම සලන් රීම් වකි වෙලානමේ.

0: למה לקוף בהון? למה?
1: මුනියවස් පිළවඳම නුවදිහ 1 MHz 2 FM ටියුන් කොන්දම්ම
2: මම හාලු කිහිනේ
3: අල්හම්දුලිල්ලාහ් දරිෆුල මංග හාලු කිහිනෙත්ත
4: අහරමම සංගල මම කොංකමෙතති කොල්ලනි ගෙනේ මම අහරමින් අත
2: ماما تي ها وركم ولين كامل نه اهر من تي كان كل فانا
3: داري فول من ها درنگڑے تيگو تا ماما گاتن اس ماما حالو بلالا ماما کے کنتت کل دیتی ماما ورن اوفاوے

0: කම්පතායි, එවරෙන්ගේ ලෝතකයි, එවරෙන්ගේ හන්ත, එවරෙන් කොංගුලුන අමල්තක හැකිදේනතේ.
1: وقالوا لجلودهم لما شهد

තියබෑ මීහුන් හීකුරි හීකුරුමෙ. එ හීකුරුන් තියබෑ මීහුන් හලාකු කොල්ලාෆි. අදි ගෙල්ලනි වෙගෙන්වා මීහුන්ගෙ තෙරෙන් තියබෑ මීහුන් වෙජ්ජයිමුයි.

නැමවෙස් එවුරෙන් තිබෙනවි තනකී නරකයි. එවුරෙන් ඔජුරු දෙක්කුමන් එදේනම ෆහෙ ඔජුරු කබූලු කුරබ්වාන මීහුන්ගේ තෙරයකුන් එවුරෙන් නුවේ.

මෙ කුරුවාන් අඩුනාහාශෙ අදි කුරුවාන් කියවේ හිඳු තියබෑ මීහුන් අඩුගද කුරාශ් එයි තියබෑ මීහුන්න ගදවේ ගනවේතෝවේ.

හරකඩින් අක්කඩි එත්තිරිස් මිනිට් මේ නොදිහේක මෙග හර්ට්ස් ඇතිවෙහි FM දිවෙහි FM මොමිග ඩී ගල්ගුන් මේ කුරියම් මිගෙන්දනි ලව ෆීතා ෂෝග ලවේ නොනි ෂෝග බෑවිරි වෙලුම මිසෙහෙනි PSM එයා මෙදිරුකෝ DFM 91 මේ පේජ මෙසේජ් කොල්ලන් බෑවිරි නා අල්ගුන් මේ ඒක කහල මසෙකෙන් හවල් කොල්ලන් ෂෝ කුරියම් මිගෙන්දනි නොයිජි හමා හමිය ෂෝග බෑවිරි වෙලුම් ගෙ ෆුරසතොන් නානි ಶೋಕ ಮಿಹಾ ಹಿಸಾಬೋಂ ಅಲ್ಕುನ್ ಮಿ ಹಿಮನಾಲ ದೇ ಲವೇ ಕಿ ಫಿರಾಗೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಫಿರಾ ರಿಕ್ವೆಸ್ಟ್ ಕೊಫ್ಫ ಮಿವನೆ ಝೂನಾ ಅದಿ ಹುಜಾಮ್ ರಿಕ್ವೆಸ್ಟ್ ಕೊಫ್ಫವಾ ಬುನೆಲ ಬಲಾಶೆ ಲೋಬಿವಾ ಮಿಲವ ಚಹಾಲ ದಿನುಮಾ

0: කොම්මේ හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අමයකනි නෝදිහ එක මෙගහට් දිවහි එෙමු
1: එහට

0: Viral Vibe. Viral Vibe.
1: දෙහස් හැබන අහරු නෙරුණු අයිකෝනික් බොලිවුඩ් ෆිල්ම් ජබ්වී මෙට්ගේ මෝජා හි මෝජායකි මීකා සිං ගෑඩුන් කියාපවා ෆූරිකත ලවේ. පංජාබි පොප් මියසික් බොලිවුඩ වර ෆුරිහමෙක් ගෙනස් දීපවාමි ලවේකි ෆිල්ම්ගේ ෂූටින් නිමුණු ෆහුන් ඉතුරු කුරි ලවේ. මීකා සිංගේ ස්ටයිල් ෆෙන්නාඩා ශාහිද් කපූරා කරීනා කපූරගේ ෆෝරිකද නිෂුම්ගෙ සබුන් මී මියදුස් කොම්මෙ උෆාවරි හෆ්තායක කොම්මෙහෙන් වෙස් ජහලන් ජෙහෙ ලවේ.

නොබෑකන්තන් හම හම වෙගෙන්නෙන්වේ. එම් මෙහෙ රිවෙති ගොතුන් තිබා නොබෑකන්ත දුරුකුරාශෙ. ෆහෙ එහාරුන් තිබායා එමීහකා දෙමෙදුග අදාවඇතෙර කමිවා මීහ ගෑයි රහ්මැත්තෙරියකු ෆදයිම් වෙදානෙතේ.

අදි කෙත්තෙරවි මීහුන්න මෙනුයි එ මෑසිිෆ ලිබියෙන් උගනවේනේ. අදි බොඩුවගෙන්වා නසයි වරියකම් මෙනුවී එ මෑසිිෆ ලිබියෙන් උගනවේනේ.